සෙක්කාදාමන්නේවා මතුච්චේ නතු තත්දා රාකාප වහිගුරෝ හේ අකාල පරක්කා අපනේ